ගේ දනීමදී පගියදී අමාතයකම්දේ නදයි ඉනයි නදයි ලළුමනාමිනය ආරමයිනේ ලපාදේ නොමජම්තෝ කතිරනාන මූකමිපදේසේ තේනේ අනා නේ උඩුඥාපදේසේ